0: खाद्य अवशेष खाद्य अवशेष खाद्य
1: නොදී එක මෙගහර්ට්ස් දිවෙහි FM. අබදුවස් එම්මගාතේ.

0: DVFM නුවදි හේක නබහ
1: රාන්තකා ගුලිපවි ටිකෑම රීතවවසපා
2: රේ ආතෙස් කුරියේ
3: නුදි හේක මෙගස් DVFM ගේ මේ හැන්ඩි බයි ලවත කොමස් පෙරිකෙ
2: දෙගොන් ෆිල්මර් නෝ මේ කී
0: හම දිවෙහිගේ මොනිෆු හි ෆිල්වැදිනුමුග අබදුවස්

0: DVFM නුවදි හේක මෙගහර්ස්
1: කාන්තකා බුලිපවි ඉක්යාම රීතිවලත
2: සොෆා රේ ආතෙස් කුරියේ
1: නුවදි හේක මෙගහර්ස් DVFM ගේ මෙහාන දිරි බයිලවත කොමස් පෙරිකෙද ගොන් ෆිල්ම් නුනේ කියහම
0: දිවෙහිගේ මොනිෆු හි ෆිල්වැද්දේ නමුග අබදුවස්

0: නොදිය එක මෙගහටස් දිවහෙක්ක අබදුවස් එම්ම ගාත.
1: නොදිහ ඒකෙ මෙගහත්ස් දිවහ එම්ගේ කොම්ම ගඩීරේගේ පුරතම ලවේකවස් දිවෙහි අමුල්ල රාගේ ලවේ.

0: DVFM නෝදි හේකෙම බහ
1: රාන්තකා බුලිපවි ඉක්යාම රීත
2: ලවතස්සා රේ ආතෙස් කුරියේ
1: නෝදි හේකෙම ගත් DVFM ගේ මේ හැන්ඩ් ෆයිල් ලවත කොමස් පෙරිකෙ
2: දුන් ෆිල්ම් නෝ මේ කියේ
0: හම DVFM ගේ මොනිෆු ෆිල්ම් වැදෙනුමුග අබදුවස්.

0: ගන්නවාශ ෆහෙ නිකං හුර එවරින් දෙකේනමේ.
1: අෆබිආදාබිනා යස්තජිලූන්.
0: ෆහෙ එවරින් අවස්වුන් එදෙනි තිමන් රස්කලාන්ගේ අසාබං හිජිත්.

0: මේ ගැන ස්තිනි ඩොක්ටර් අබ්දුල් මජීද් අබ්දුල් බාරී ලෙවවාෆවා කීරිති රසූලා සොල්ලල්ලාහු අලෛහි වසල්ලම් ගේ සුන්නෙන් ඉස්ලාමී ශරියත් ගේ දෙවන මස්තරු මේ ෆොතු ගේ හිමිනේ මාලුමාත් මාලුමාත් උෂලා දිනි හසන් හලින්
1: දිවයි FM 90.1 MHz

උපද්දා මිහුන්නකේ එෆදෙන් තිමන් රස්කලාගේ ඊමාන්වේ සෝලිහ් අමල්ත කුල මිහුන් ලව්වාන හෙයි නුවත කාෆිරවි මිහුන්නකේ එෆදෙන් තිමන් රස්කලාගේ තක්වා වෙරින් ලව්වාන හෙයි.

ගොතුග ඉස්ලාම් දීනු හිමිනේ අලුකම්ගේ දායිරායා මොවාමලාතුගේ දායිරාග බයි කන්තත වකි ගොතක කුරුම්වනි රසූල සොල්ලල්ලාහු අලෛහි වසල්ලම් වාජිබ් කුරවාෆා.

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆෝ පිළවදේ නමුග අබදුවස්
1: ලවයකස් පහ ලවයේ

0: නුවදිහේක මෙගහර්ට්ස් දිවේ FM අබදුස් එම් ගාතුග
1: දෙං අල්පමොන් දෙවන ලව ගෙනස් තේන මියෆ්තාග බෙන්ජෝ මිෂෝග දිවේහි අල්පමෙන් මි ගෙනස් තෙමුන් දනි දෙහස් තේවිස් වනහර්ගෙ ලෝබි වෙවිච් මි ෆිල්මුගෙ ලවත ගෙනස් තෙමුන් දායිරු දෙවන ලවේ කම්මියෝති මොහමද් අබ්දුල් ගනී ලියෆවා ලවෙන් එකමුකු මි ලවෑගේ මියුසික් තෆාත් music compose kon amille lav kiya fami wani mashhoor lav kyun tiriya hasan jalal jalal amille music ufedun tirika maiku enege fun adun kiya di fawa mi lave ki hituge fun minan asar kurwane lave ade lavage namaki tiyal le panula

0: නුවදියේකේ මෙගාහර්ට්ස් දිවේ FM අබදුස් එම් ගාතුග
1: දෙංගොල් මෙ මිගෙනස් තෙනි මේ ඇල්බමුන් හවණදව මෙලබැගස් ලෙන්දීෆවණි මොහමද් අබ්දුල් ගනි ಮ್ಯೂಸಿಕ್ ಅದಿಲವ ಕಿಯಾಫವಣಿ ಮಶೂರ್ ಮ್ಯೂಸಿಷಿಯನ್ ಅದಿಲವ ಕ್ಯುಂತಿರಿಯಾ ಇಬ್ರಾಹಿಂ ಸಯೀದ್ ಅಲಿ ಆದೆ ಕುಡೈಪೆ ಎನೆ ಆಯ್ಕೀಗ ಮಿಲವ್ಯಾಗ ಪ್ಯಾವಿರಿಫವಾ ಅನಿಲವ ಕ್ಯುಂತಿರಿಯಕಿ ಮರಿಯಂ ನಫಾ

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්මෙ ගාතුග
1: ඉබ්‍රහම් සයිතලියයා මරියම් රෆ්ා කියාපවා ගුණමුම් මිතා මිලව දෙම්ම අඩුයුගෙමිදී දෙං ඔොල්මෙන් මිල් ලිස්ටුගමය තිවර තෆාතු අදි ඉන්ඩී මියසික් ස්ටයිල තයාර් කොෆවා හාස දෙත්‍රකෙන් මේ මොහම්මද මුවල්සින් නයිම් අමිල්ලෙ මියසික් තයාර්කොන් අමිල්ලෙ කියාපවා උදුහිලා මිලව මිලවෑගේ විස් දෙවර්ෂණෙන් අල්බම්ග හිමනාාවේ එම ෆරත මර්ම මේ අඩුහලනී මිලවෑගේ ඔරිජිනල් ඕඩියෝ මික්ස් මෝසින්ගේ තෆාතු අඩුන් ගෙනස්තීපවා මිරී තිලව අඩුහල්ලමා

0: කෝචුන්ගේ ඉතුරුන්දෙන් ට්‍රේනිම් පාට්නස් ද මේ ටෙක්නික් රංගලන් හෙදේනි ට්‍රේනිම් පාට්නස් ගෙවෙස් වර එබ්බාරුදුන් දිබිගෙන් ද දැන් ට්‍රේනිම් පාට්නස් ස් අස්සු වරන් හෙල්ප්ෆුල් සෝ හූරියා ට්‍රේනිම් පාට්නස් අක වෙස් තැන්කිය
1: වරබොඩ ශුක්‍රියා ෆාතු දැන් උම්මීදකි හැම ෆාතුන හැම මුස්තක්බල් හැම කාමියාබ් ලිබුන් හැම රාජ්‍ය තිගොතන් හැම රීති නං හොවදා දෙවේන කාමියාබ් හැම මීහක ෆාතුන් වුන් උම්මීදකි
0: එන් වරබොඩ තැන්කියු සමායවෙස් එන් රේඩියෝ එය පුරසතලකට දිනීම වර උපා වෙච්ච අස්සමි කාල ප්‍රෝග්‍රාමකුම් පුරසත දිනීම තෙන් කොඩකු නාවසේ පස්සමි වුණ නාමකෝ ඉන්ටර්වියු එච්චි දී එන් නෝලෙන්දෝ
1: එහෙම හැම වරපොට ශුක්‍රියා ෆාතු ಹಿಂಗೆ ಹಮ ರೋಗ ಬ್ಯಾವಿರ್ವಿಲ್ಲ ದಿನಿ ತಿಮ್ಮ ವರ ಪೊಟ ಶುಕ್ರಿಯಾ
0: ಥ್ಯಾಂಕ್ ಯು
1: ಮಿಗಡಿಗ ಕುರಿಯ ಮಿಗೆಂದಿಯ ಸ್ಪೋರ್ಟ್ಸ್ ಬಿಟ್ ಮಿ ಶೋ ನಿಮ್ಮಲಾಫ ಮಿ ವಕಿ ವೆಲನಿ ಅಣ್ಣ ಹೋಮದು ಹುವೆಸ್ ಕುಳುನ್ ತೆರೆಯ ಕಾಯಕುಗ ಬದಲ್ ಕೊಲ್ಲುಮುಗ ಉಮ್ಮೀದುಗ ಎಹುನ್ ತೆರೆ ನಂಗು ಫಾವಿರ್ ಬಾಜ ವಿರ್ದು ವಾಕಂಗೆದೆ ಅದಿ ದಿವೆ ಎಫ್ ಎಂ ಗೆ ಕುರಿಯ ಹುರಿ ಪ್ರೋಗ್ರಾಮ್ ತಕ ದೌವತ್ತೆ ವಸ್ತಾಮ್ ದೇಕು

0: රීති අබදුවස් රීති නොදිහ එකම
1: දිවිහි FM ගේ කොම්මි ගඩියරගේ ෆැෂුම්වස් දිවිහි අමිල්ල රාගගේ ලවේකුම්.

0: නොදියේක මෙගහර්ට්ස් දිවෙහි එෆ්එම් අබදුවස් එම් මෙගාත
1: රීඩ් අබදුවස් රීඩ්.

0: මුනිියවස් ෆිළුවාදම නුවදිහ එකෙන් මෙගහටස් දිවෙහි FMම ටියුන් කොඳම්.
1: ලෝබි ලෝබිින්.

0: දිවෙහි FM 91.1 MHz දිවෙහිගේ මොනිෆුයි පිළවෙද්දී නමුග අබදුවස්.
1: ලෝබි ලෝබි